වහන්සේ ස්කුලාසෙන් සමතෙන් ගයිලෙහි ලොකංගිත් තුමි අයිකල FM රේන්බු චවිත්‍රාවනේත් තුමි අයිකතා ඨීකාතර. හියා උපරන්ත් ඩොක්ටර් ප්‍රශාන්ත රාජ් අනි අනිතා සැම්සන්.